හෙට්ටි ආරච්චි. ඉතින් බලන්න මේ මියුරු ගීතය අහලා ඔබත් ඒ අතීතයට එකල ඒ කැසට් පාට අහපු කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ මේ ගීතය අහන. එහෙම නොවැසුව කෙනෙක් නම් ඒ ගීතයේ මියුරු තම රසය එහෙම නැත්නම් මියුරු බව අත්විඳින්නට පුළුවන් මේ සොඳුරු සැන්දෑ යාමේත්.

බලන්න කොච්චර අපූර්ව ගීතයක්ද කියලා. ඉතින් ගියේ තරුණ සේවා සභාවේ මුල්ම සංගීත පාඨමාලාවේ සිටි දෙපළක් විසින් ගායන කළ ගීතයක්. ඒ 80 දශකයේ මුල් භාගයේදී තමයි ඔවුන් මේ ගායන ක්ෂේත්‍රයට පිවිසියේ. ඉතින් ඒ වගේම ඊට පසුව දිගින් දිගටම බිහි වුණේ නැහැ එතරම් ගායක පිරිසක්. නමුත් විටින් විට ඉතාමත් හොඳ විශිෂ්ට වූ ගායක ගායිකාවන් බිහි වුණා. ඉතින් 90 දශකයේත් තව තරුවක් සංගීත ක්ෂේත්‍රයට බිහි වෙනවා. ඒ තරුණ සේවා සභාවෙන් තමයි ගායන ක්ෂේත්‍රයට ඔහු පිවිසෙන්නේ, ඒ ප්‍රින්ස් උදේප්‍රියන්ත. ඉතින් ප්‍රින්ස් උදේප්‍රියන්තත් ඉතාම ජනප්‍රිය වුණේ 90 දශකයේ, විශේෂයෙන්ම තරුණ

තරුණියන් අතර. ඉතින් ඊළඟට අහලා බලමු ප්‍රින්ස්ගේ මෙන්න මේ ගීතය ඔබට කලකින් ඇහෙන්නට නැතුව ඇති සමහර විට ඔබ නවපුරයේ නම් මෙය ඇසිලත් නැතුව ඇති.

ඒකිට ඔතුනේ ප්‍රින්ස් උදේ ප්‍රියන්ත තරුණ සේව සභාවෙන් බිහිවුණු තවත් ගායකයෙක් අපිට යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. හරිඳනා චන්ද්‍රී ශූරින්ගෙන් සුරංග සත්සරාව මගින් අපි අලුත් සින්දුවක් හැම බදාදාම වැඩසටහනට එකතු කරමුද? කරමු. ඉතින් අලුත් සින්දුව හැදෙන්නේ ඔහු අතින්මයි. ඒ නවසීලන්තේ අහස යට කවි පොතේ පළවන නිසැඳස් උපයෝගී කරගෙන ඉතින් දැනටමත් සින්දු කීපයක් ඔහු විසින් නිර්මාණය කර තිබෙනවා. එයයි තාක්ෂණයේ ඔස්සේ. ඉතින් අපි ඔබට ලබන සතියේ සිට ගෙන එනවා නවසීලන්තේ අහස යට කවි කිවින්දියන් ලියූ කවි ගීත බවට පෙරලලා ඒ ගීත ඔබට ඇසෙන්නට සලස්සනවා. ඉතින් අපි පළමු ගීතයේ විදිහට තෝරා ගන්නේ සුපිපි පියුමිකා විසින් රචිත ගීතයක්. එහි නිසැඳස තියෙන්නේ මෙන්න මෙහෙමයි. ගිරිශිකර ඔතාගෙන සිහිල් සුදු මීදුම් සීලේ බිම් තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල අඹරේ. ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ. අහිංසක ලඳ ඇයි හැඩ කළේ වස්සානේ පුංචි නිල් මල අඹරේ හිනැහුණා ඒ අතරේ. ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා පුංචි නිල් මල අඹරේ. පුංචි නිල් මල ඇයි වස්සානේ ලද අරණේ forget me not ඇයි හැඩ කළේ වස්සානේ. නැවතත් කඳුර ශිකර ඔතාගෙන සීල් සුදු මීදුම් සීලේ බිම් තලයේ වසාගෙන ඩැෆඩිල් කුසුම් පලසේ හිනැහුණා ඒ අතරේ පුංචි නිල් මල් අඹරේ. ඉතින් ඔන්න ඔය නිසැඳස

බලමු හරි අපූරු ගීතයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා ලබන සතියේ වෙලාවත පසු වී විනාඩි 22යි මේ ඔබ එක්ක සිටින්නේ Otago Access Radio FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරාව මියුරු ගීතාවලිය සමගයි

වෙලාව හත පසුවේ විනාඩි 37යි මේ ඔබ එක්ක සිටිනේ ටොගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමඟයි. ඉතින් අහලා එවනවා මන්දාරම ගැන කතා කරන්නේ නැද්ද කියලා. මන්දාරම ගැන කතා කරන්නට ඕනේ. මන්දාරම ගැන කතා කරන්නට වැඩසටහන් කීපයක්ම ඉදිරියට පෙළ ගස්වලා තියෙනවා. ඉතින් අද නෙමෙයි කොහොම නමුත් ඉතින් මන්දාරම ගැන නොකිය බෑ. හරියටම මීට දවස් 10කට කලින් මන්දාරම වේදිකාගත වුණා. මන්දාරම කියන්නේ ඩනෙඩින් නගරයේ එළිදුටුව මහා ගී සමුච්චයක්. ඉතින් ගීතයන්ට උපරිම සාධාරණය ඉටු කරමින් එහි cover versions ටික ගායනා කරා ඩනෙඩින් වලින් සොයාගත්. එහෙම නැත්නම් මේ පිපෙන කැකුළු ගායක පරපුරක්. ඉතින් හරිම අපූරුවට තිබුණා. ඇසූ ඇසූ දනන්, බැලූ බැලූ දනන් බොහෝ පැසසුම් අප වෙත ගලා එව්වා මන්දාරම ගැන. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මන්දාරම තමත් පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමු කරන්න, ප්‍රේක්ෂකාගාරයකට දායාද කරන්න. එතෙක් බලා සිටින ඉතින් බොහෝ කතාබහට ලක් වූ ගීතයක් තමයි මන්දාරම වෙටතරන්නේ. මෙන්න මේ ගීතය ආසයි මම පියාඹන්න චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඉතින් එවකට යම් තාක්තුරට නවක ගායක අමිල පෙරේරා විසින් ගායනා කර මහේෂ් දෙනිපිටියේගේ සංගීතයට ගායනා කළ මේ ගීතය මන්දාරමේ ගැයුවේ සහන් බණ්ඩාරයන් විසින්. එයට අමුතුම හැඩතල එකතු කරමින්, අමුතුම නෙමෙයි මියුරුම හැඩතල එකතු කරමින් කිව්වොත් නිවැරදි. එහෙනම් ඉතින් අහලා බලමු මේ මන්දාරමේ ගැයුණු ගීතයේ මුල් ගීතය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේත් මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්චයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රියකරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්චයක් වෙන්නට පුළුවන් ලබන සතියේ වැඩසටහන ඉතින් උත්සාහ දරනවා අප සමග පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින සහෘදේකු හෝ සුහදිනියක් සමග සහෘදයාමය එහෙ නැත්තම් එසෙත් නැත්තම් සුහදිනියාමය ඔබ සමග ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමග සමපාත වෙනවා ඇති. එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන්. හෙටින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපැතුම් ඉටුවන සතියක් වේවායි ඉතසිතින් පතනවා. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින්. නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින්. ඇතරම මේ ගීතය නවක ගායිකාවක නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක්. ඉතින් ගීතය ඉතාම අපූර්වයි. මේ ගීතය

ගීතයක් බවට පත් වුණේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ. එසේනම් ලොවම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා. එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා.

0: ඒ ඔබ දැන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. එළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට ආයුබෝවන්.
1: This podcast was produced by ORFM Dunedin with support from New Zealand On Air.